යම්පුවන් ඊබුරුවන් බාජම්පුවන් බත්ත අයන්න තුම්පුවත් රුබයේ උඩක්න පංචියන් සිද මනං කබන්නාගනයේ උඩක්න චබුවත් රුම්පුවත් තුළුවන් බුවයේ කඩ අනුවත් නිලිකායි බතංමනයි බතකත් යදි අපත් නක පාමසයේ දාලතුවන් කක්කිංහා උලයි කතන් සංතා බලං ඒකන් සාලුවයේ කඩා පාරංචියත් කාලයත් නිල ජරියත් බින්තං බාගගයිලලෝක් නපුපුවත් සලුලුවත් රිබුවත් අගෙන් සයේ දිය යා තලබුවක්කා බරුවක් ආයෙ නිගං දලුවක් තනහ ලනයි කඩා අයෙ පරුවන් දඩන් තපං බාකුමයි උකයි නඥා තව අකතන් සං බාරගයි ඉනයච වයි රගයි.